නියපති හොරි කොම්මෙ සුයිපෙ යහෝදීන්ගේ මච්චත්තිමන් රස්කලාන්ගේ හරාම් කුරවීමේ අධි ගෙරියායි බකරීන් ඒගේ බුරිකශීගාවා සර්බියයි ඒගේ ගොහොරුගාවා සර්බියයි කට්ටා එක්වෙෆාවා සර්බී ෆියවා එදේතීගේ සර්බී ඒවරෙන්ගේ මච්චන් හරාම් කුරවීමේ එගොතුන් තිමන් රස්කලාගේ ඒවරෙන්න ජජා දෙවී ඒවරෙන්ගේ දෙකොළුවෙරිකමායි අනියා වෙරිකම්ගේ සබබුන්නේ හමකශවරුන් තිමන් රස්කලාන්ගේ තෙදු වහී කුරව්වා රස්කලාන්ගේ කං කශවරේ.

එකලාංගයන් එව්‍ය ශරීකකු නොවේ. අධි තිමංකලේග ෆානං අමරු කුරව්වා ෆාවනී එගොතශෙ. අධි තිමංකලේග ෆානී මි උම්මතුගේ මුස්ලිමුන් කුරෙ එම්මෙ ෆුරතම මීහාය.

0: කීරිතේ කොරුවාණකි එම්මෙ මත වෙරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබලෙවි තපාත් හාදිසතක සබප්තක ගොඩකි
0: එ හාදිසතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්තෙනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහගේ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහගේ දිහකට තිරිහුන් අදී හොනිර දොහගේ මෙන්දර එකේ ජහයර
0: හම එකනි දිවේ රාජ්‍ය කාඩු
1: එංහා 7349 kHz medium wave আদি 89 MHz FM band
0: ইন্তজার করলাপা
2: ইরিতিয়ে মতি ভেরি ফতে ফাগতি মগায়ে হিদায়তে
3: 10 কুরমা
4: আসসালামু আলাইকুম ওয়া আলাইকুম আসসালাম
3: আদ কুরমা
5: আসসালামু আলাইকুম
6: ওয়া আলাইকুম আসসালাম
3: সওয়াবা দরমা ইতুরু কুরমা
4: আসসালামু আলাইকুম
7: ওয়া আলাইকুম আসসালাম
8: එකතු අනෙකකා බද්දල්වා හිඳු හිනිතුම් වෙළුමායකු සලංගු වාලුමකී ඉස්ලාමී රිවෙති අදබුත හොගි තෙරෙන් වාකමෙන් අධි මුස්ලිමු කුරෙ එකකු අනිකිගේ මච්චවා හක්කි
0: දුනියවී තිරිවුළුම්ගේ උපාවරිකමා සුවරුගේගේ මතිවෙරි නිියමත වාසිල්වුමා
9: සාලිහන්ගේ පකීචා
0: අලුකම්ගේ රීති ආදතකා අහ්ලාවගේ මතිවරි සිපත ලිපිගතම
9: සාලිහන්ගේ පකීචා
0: මෑරැසූලාගේ සුන්නත්ගේ මච්චා ඉමාමුන් නවවයි රැහමෙහුල්ලෝ ලියුබාෆාවා රියාලු සෝලහයින් මිෆොතුගේ බාබුතකුගේ ශරහයින්
10: හෙඳුණු දජ්ජාන්දුගේ වාහකයාද වකම් හවීරවිර සැබේබය කදුන්න එකමුගේ බිරුවරිකම් සිකුන්ඩියන් ඒ නැගිෆවා තසොවරු ෆිලා නුදාක නබ්‍යා සොල්ලවාසම් ඇගිවඩාගෙන් සවල්කරන් තිබය කලුන් කිහිනෙත්තෝයි
0: අලුකම්ගේ ආදතකා අගේදායා රීති අහ්ලාවගේ මතිවෙරි ಅಗುಹುರಿ ಎತ ಫಿಲಾವಳತಕೆ
11: ಇಸ್ಲಾಂ ದೀನುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಾಲ ವರಬ್ ಬೋಡ ಮೇ ಬಾರ್ ವಳವಣಿ ಅಲ್ಲಾಹಂ ಏಕಣೆ ಅಳುಕಂ ಕುರುಮಾ ಶಿರುಕು ನುಕುರುಮಂ ಅಂಗವಫ ದೆಮ್ ಮಿ ಅಂಗವಣಿ ಎಮ್ಮೆಹಾ ಮೇ ಸಕುಂ ಎಬ್ಬಾವಂತ ಬೈಗೆ ಗೊತ್ತು ಗವುಮ
0: ಆದಿತ ದುಹ ಬುಧ ದುಹುಗೆ ಮೆಂದುರು ದೇಜ ಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ಅದಿ ಬುರಾಸತಿ ದುಹುಗೆ ಹಿಂದುನು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅದಿ ಅಂಗಾರ ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರಿಹು ನುವದಿಹ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದೀನುಗೆ ಅಡುಂ
12: ಹಿಮ ಬೇ ಜೆಹಿಫಾವಾ ಮೀಹೆಗೆ ಫರಾತುಂ ಎಹೆಂ ಮೀಹಕ ಬಲಿ ಫೆತುರುದಾಣೆ ಮುದ್ದತಕಿ ಕೊಬ
13: ಬಿಹಿನೆಗುಮ್ಗೆ ಹತರು ದುವ ಸ್ಕೂರಿಂ ಬಿಹಿನೆಗುಮ ಫಹು ಹತರು ದುವಹ ಹಮೆಯ ಬಲಿ ಜೆಹಿಫಾವಾ ಮೀಹಾಗೆ ಫರಾತುಂ ಎಹೆಂ ಮಿಹುಣ ಬಲಿ ಫೆತುರುಮುಗೆ ಫುರ್ಸತೋವೆ
1: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
14: එංහා 7149 kHz medium wave 89 MHz FM band
0: දිවේ රාජ්‍යයේ අඩු

0: මේ අල්මෙන් මේ දෝනි පහරුග උලන්දු පහරුග මේ සදාමති සර්ටිෆිකට් එක උන්නාන ඒ සර්ටිෆිකට් එක දැන් වකි මුද්දතක ආකොද්දම ආකොද්දම දාච්චේ ඒක মানে කි අල්මෙන් ඒ ආකොද්දම් වගෙන් ඔය හොසැලීම කමා බෙහ පරත්තකම් වඩාගෙන චෙක් කරබ්බෑර එහුන්නා හොරිහා කම අබදු ඒකත බෙහෙට් උන් ඒ මම කමකින් ගේත දැන් අන්න මුද්දතෙන් ආයස් ගෙන් අනක චෙක් කරම් වා ඉර ඒතනම් මිතනම් එච්චි හොදන් දෙ හිසබ ගොස් ගන්නවා අල්මෙන් ජෙහේන අබදු ඒ හොරිහා කම රක්කාත්‍රික මෑක රක්කාත්‍රික බාට දැන් අවුල්මන්න මේ මාස්ලාති කොළඹ ගවහක දක්වා දැන් එකම සම්මාද වැඩ යනවා දත දැන් හුරු බයි ෆුර්සතක වර එක සුංගඩ්ගේ වහත අවුල්ම දක්වා දැන් මත තිබෙ ෆොන ගත
1: ආ මිකුලිස් තුස්කොල වෙජ දත අවුල්ම මේ රයිස් ජම්හුරියාය බදල් කරව මෙන් ප්‍රවේ ෆුරන එ ෆුර්සත වහක දන්නවාල අතයි රීතුන්ගේ අඩු එ මේ සිසලාගේ දශුන් රයිස් ජම්හුරියා බදල් කරව මෙන් ෆ්ලෝ බේ ෆුරන විහස් ෆුලා දායරාගේ එ ෆුර්සත තෙවුම කුරේ ගෙන්දවා می بد کربم گا ننٹ کم گا فرصت میں ہمیں ہلو والا فراج گے انتخاب نو دی ہتھین دائرہ گے تیرے مفہر ہلو والا واف بنی بارش دائرہ کاشتو دائرہ متویر دائرہ ویلنگلی دائرہ ہلو مالے دیکھن دائرہ ادی گلڑ اتر دائرہ نسب وارا ایتھن ایم بدم گا بیر ڈاگ تم بین فلو ابی فلوں اوفیو گا ویب سائٹ میکما خاص کو فا پورٹل می دور کو ننٹ کرے بینے 21 સપ્ટેમ્બર કે કુરી માદમ આંગે તો વકુ થામવાની હેમ વેમ માદમ આરે મેંદમ બારજમ કુરી ગે બતમ કે ઉસૂલ દેમ વેબસાઈટ કા તિબફન ફેન વડાનવાન
0: દેમ બહાગે કે કે હિતરામ દાકરમ કે ગોમે મશરવદ દાદ ફામ ફેશ મનો આકાલ માન તિબફન દરનવાલ તિબફન ખબર તખમ વાળા રોસવા મંગે તો દુમ મશરવ કે લોગો ફરમા કરમ ફણના સગાફત તરકે બે બુઝારમ યતિ હળવા લબવા તેમ ફસર દોગે મશરવ સરકારન કંડાળ બહ શિયારકે ઇહતરામ મુગે ઉફા મુજતમા ઉગે ઉફા મંગે તો મે મે મે ફારગ લોગો ગો મે અલમંગે શિયારકે احترام کے وفا مجتمع کے نفع گے تو دین لوگ فرما کرم گا بدن جہے کنکم سے بے فلوں مفاہ کرب وفا بہوری ای اسلام دینا دیو سگافت کے ترین لوگ با کلن رمز کو دینو دیوی قوما دی دیوی ہنگے ماہا لوگلے کلت بینو کرن لوگ کی بیج سٹکا بینا دی چھاپ کرے فدل دیونتے ہوگی ترن ٹی شرٹ کے بینو کرے قرآن اچھا بات اکم فسیح فرما کبان جہے نکم بمیدالوے දෙන් විදාල්වනේ ඉලෙක්ට්‍රොනික මීඩියාය ඇනිමේෂන වීඩියෝ තහක බේනු කරේන පද ලෝගක ස්වාංජේන ගේත මේ දෙන් ලෝග විස්නාදන් ජෙහ බයි කන්තත දෙන් එවදරන් අමුකෆා උසුල්ගවතු රාජ්‍යගේ රජිෂ්කෝගෙන් හිnga ක්ලබ් ජමීයා තකර උමරුන් 16 හරු මතයේ දිවේ කොම්මෙ රයිතක බස් ලෝග ෆර්මා කොෂල්ම් ගේ ෆුර්සත් වනේ හොළවා ලබා ගේත එම් වීම දෙන් අලුන් දනවා දාන මිකම සොංගඩේ ಲೋಗೋ ಹೊಸಳಂಗ ಸುಂಗಡಿಯಕಿ ಮಿಮಹುಗ ಸವ್ವಿಸ್ವ ಬ್ರಾಸ್ವೇ ದೋಗೆ ಮೆಂದುರು ದೆಗಡ್ ಸುಮಿನೆಟ್ ಮಿಯನ್ನ ಮಿ ಹಫ್ತಾಗೆ ಫಹಂಗೆ ತಹ ಮಿ ಬ್ರಾಸತಿಗ ವಹಂ ದಕ್ಕಾದವನೆ ಎಮಿ ಲೋಗೋ ತಯ್ಯಾರ ಕೋ ಹೊಸಳಮ ಲೋಗೋ ಹಾರ್ಡ್ ಅದೆ ಸಾಫ್ಟ್ ಕಾಪಿ ಹೊಸಳಂಜೆ ನಿಗೆ ತ ತಯ್ಯಾರ ಕೋ ಹೊಸಳಮ ಬೇಫಳು ತೆ ಎವ್ವಡೆ ಹವ ದೋಗೋ ಫರ್ಮ ಕುರ ಫರಾತಕ ಇನಾಮ್ ಬೆಗತು ಎಬೆ ಫಸ್ಟ್ ಡಾಲರ್ ಸಾಸ್ ರುಫಿಯಾ ಕಂಡಾಳು ವಾ ನಿಗೆ ತ ಎಮಿಮ ದಾನಹಿಂ ಹಮ ಅಮಿಲ್ಲ ಫರ್ದನಸ್ ಎಕಮ ಕಬಾತಿವೆ ತಿಬೇಫಳನ ಫುರ್ಸತವೆ ಅದಿ ಕುಲಬ್ ಜಮಿಯಾತ ಕವಸ್ ಎಕಮ ಕಬಾತಿ ಕುಲಬ್ ಜಮಿಯಾತ ರಜಿಸ್ಟ್ರಿ ಕೋಗೆ ಹಿಂಗ ಫರಾತ ಕವಸ್ ಫುರ್ಸತ್ ಲಿವಡಾನಮ
1: ಆ ದೆಮ್ಮಿ ಧನ್ಯವಾದ ವಿಭಾಗಕ್ಕೆ ಕಿ ಹ್ಯೂಮನ್ ರೈಟ್ಸ್ ಕಮಿಷನ್ ಆಫ್ ದ ಮಾಲ್ಡೀವ್ಸ್ ಇಸ್ನಗಾ ಅಂತ ಅವಲತ್ಕೆ ಮೋಸ ಸಾತಕಶ ಯೂನಿವರ್ಸಿಟಿ ಕಾಲೇಜ್ ಅದಿ ಫೆಕಲ್ಟಿಗೆ ದರ್ವರ್ನ ಇನ್ಸಾನಿ ಹಕುತಕಂ ಹೇದುಂತರಿಕೋ ಅಹುಲಿರ್ ಕುರುಮುಗೆ ಮಕ್ಸದ್ಗ ಆಹಾರಕ್ಕೆ ಫಾರ್ ಬಾವಮುಗಣ್ಣ ಕ್ವಿಜ್ ಮುಬಾರಾತೆ ಮೇ ಭಾರತ ಬ್ಯಾರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ಮಿಹಾರ್ಮತಿ ಹುಳುವಾಲಾಫ ಅಕ್ಟೋಬರ್ 13 ಸತಾರೆಯ ಮೇ ತಾವಲ್ ಕೊಫ್ಮಿಂಗೆ ತೊ ಹೆಮ್ಮೆ ಮೀಗ ಬ್ಯಾರುಮ್ಗೆ ಫುರ್ಸತ್ ಮಿದೆನ್ನವಿ ಫರಾತಕಂಗು ಒಯ್ ಕ್ವಿಜ್ಗ ಬ್ಯಾರುಮ ಮೇ ಸೆಪ್ಟೆಂಬರ್ 26 ವಾ ಬುರಾಸೆ ದೋಸ್ ಏಯ್ ಮಿಹಫ್ತಾಗ ಬುರಾಸೆ ದೋಗೆ ದೆಗಡಿ ತಿರಿಹುಗೆ ಕುರಿಂಗ್ ದೇಜಮ್ ಕುರಿಂಗೆ ತೊ ತಿಬೆಫ್ಲು ಪೊಣವಾಣಿ ಕೊಮಿಷನ
0: ಮೀ ಫುರ್ಸತ್ ಮತಿ ಹುಳುವ ಲಬ್ಬ ಹನ್ನೊಂದು ಬಟ್ಟ ನಿಂಗೆ ತೊ ಮೋಸಸ ತಕ ಯೂನಿವರ್ಸಿಟಿ ಅದೇ ಕಾಲೇಜ್ ಅದೇ ಫೆಕಲ್ಟಿ ತಗ ದರಿವರ್ನ ಇನ್ಸಾನ್ ಹಾಕುತ್ತ ಹೆಂದರಿಕ ಅಲ್ವರು ಕರ್ಮ ಮಗಸದ ಆರೋಗ್ಯ ಎಫ್ ಆರ್ ಕೊರಿಯ ಗೆಂದು ಆ ಕ್ವಿಜ್ ನಿಂಗೆ ತ ಎಮ್ ವಿ ಮ ಕ್ವಿಜ್ಗೆ ಬ್ಯಾರು ಮ ಶೌಗರ್ ಫರಾತ ಕುಂ ದಮೆ ಅಳು ದಂಡವಾದ ಏಕಂ ಬಾಯಾಂಕು ಸೆಪ್ಟೆಂಬರ್ 26 ಅಬ್ರಾ ಸಮಿಯನ್ನ ಬರಾಸತಿ ಅಮ್ಮಿ ಕಮ್ಮ ವಿಸ್ಮಿ ಅಣ್ಣ ಬರಾಸೆ ದೋಗೆ ದೆಗಡ ಸುಮ್ಮೆಟ್ ಮಿಕಮ್ಮ ವಿಸ್ಮಿ ಅತಿ ಹುಳುವ ಲಬ್ಬಾ ತಾಳ್ಮೆ ಕೊರಿನ್ ದಂಡವಾದಿ ವಾಹಕ ಸಿಂಗೆ ತ ಅಳ್ಮೆ ದಂಡವಾದಿ ಲೋಗೋ ಕುರುಮ ಕಂತತ ಸ್ಮೃತಿ ಅಣ್ಣ ಬರಾಸೆ ದೋಗೆ ದೆಗಡ ಸುಮ್ಮೆಟ್ ಹಮೆ ಅಣ್ಣ ಬರಾಸೆ ದೋಹಕ್ಕೆ ವರ ಬರ್ಗೋದ ಬಡದುಹಕ್ಕೆ ಬಗ್ಗೆ ಹಿಂಗೆ ತ ಹೊರಿಯ ಸುಂಗಡಿ ಸುಂಗಡಿ ಹಮ್ಮವನ್ನ ಹಿಂಗೆ ತೊ ಹೆಮ್ಮೆ ಮಿಕಮ್ಮ ಎದು ವಡ ಅಣ್ಣ ಫರಾತ ಸಮಾಧಿ ವಡ ಅಣ್ಣ ಮತ್ತೆ
1: ದೆತ್ತ ಹಗಡಿ ಬ್ಯಾವಣಿ ಹಿಂಗೆ ತೊ

0: මෙහර ස්කූල් දශ දා බේපරු නිකු මඩන්න වන්ද
1: සල්ස්
0: පාකරුණ පන්සා න බයිකුදින් දාංචේ
1: බේ ස්කූල්ලක කුජ්ජකාරක ද මේ ටීචර මිය හිීයෝ වකි තිමන්න ස්කූලන් ඇයරු ෆෙරන කීදැ වෙත් මා ලහුන් ඇස්ති වනි බුණේ මු යතහර බෝඩ කීරෝතය ස්කූල් කර දෑර මඩුන් දච්ච බෝඩ් පෙරුණේ මඩමඩු නොවයි
0: දෙන් අනික ස්කූල් ආ ෆෙෂමකුම් ෆෙෂුණි මීකුඩ බන්ධක ෆහුමි එනි විටම් බ්‍රේකද
1: දෙගනකස් බන්ධක අදමාල කුරමතලා මියද අහරුස් නිමකෙන් දනි දෙගොන්නන් බොඩටස්ට අදමාල දියොන් දැත්ත
0: එහි මිහාර බයිකුදින්ගේ ඕලෙවල් ෆෙෂුණි
1: ඒ එකුදින්ගේ එක දිහා හරු දෝගේ කියවමුගේ එම්මෙ ෆහු නතීජා හොදු මට්ටක කුරමසක දිහා හර ෆහු දෙගන්නන් කුඩකුඩ බුරහක ෆානකස් ඒලෙවල් අදමාල දා
0: ගැත මි ඒලෙවල් ඕලෙවල් හතා දරිවර නල්ගමෙන් ෆලතස් කාමියාබියන් ඉදින් ගේත එහෙම දෙන් අල්ගමෙන් මවුදුවාකි කුරිය දාන කුඩේරුකුලේ තෙරේගන අෆසානි බල්තකාමෙදු හේදුන් තිරකන් කුඩවුමුන් දිමාවෙදාන මස්සල්තයිකි කොබෑතෝ අල්ගමගේ මවුදුවකි
1: දිමාවන දෙත මස්සල
0: දිමාවෙදාන අෆසානි බයියෙමකේකි කහල්ල අෆසානි බල්ලෙමඩ
1: කොමුලේ දෙත අෆසානි බල්ලෙක වරක් ගිනවත්තරත හොන්නකමන ගේත එමෙ අල්ගමෙන් විස්තන් ජෙහකන් ඩොක්ටර් කෝල්ම් කෑරේ හම මිවා කාලම් කුරින්ස් ධන්නවාද කන විදාලෙ කොරීග නෆසානි බල්ලෙක වාහදා කැෆේ මීහුන් දක්කමස් නාදේ ಭಾಗವತಕ್ಕೆ ನಫ್ಸಾನಿ ಬಲ್ಲಿಗೆ ಮೀಹಕ್ ಡಾಕ್ಟರ್ ಕ ದಕ್ಕಮ ದಜ್ಜಿಯ ಬಲನಿ ಏ ಮೊಯ್ಯಕ ಮಶೆ ಏಮೇ ಮಗಣ್ಣ ಕೊರ ಬಿರು ಮೀಹು ಕ್ಯಾಫಣ ಎಚ್ಚಸವೆ ಸ್ನಾನ್ನನಿ ತೆ ಏಯಸ್ ಬರ ಏಕ ಮಿಹಾರಕಂ ಆಸ್ ಕೊಮ್ಮೆ ಸರಕ ಮಿಕ ಮಹೇದುನ್ ತೆರಿಯೆ ಏ ಹೇದುನ್ ತೆರಿ ವೇಗನ್ ನೋನಿ ಮಿಕ ಏ ನಫ್ಸಾನಿ ಬಯ್ಯಕ್ಕೆ ಮೀಹಕ ನೋನಿ ಏ ಆಯ್ದಾಯಕ ವರ ಬಡತೆ ಹಿತಾಮ ತಕ ಕುರ್ಮತ್ಲ ಅಂಜಿ ದಾನ ಕಮ ಕಮ ವರ್ಣೆ ಗೆತ ಏಮೇ ಮೀ ಅಲ್ಮ ವಿಸ್ತಾನ್ ಜೆ ಮಿಕ ಅಬ ಅಲ್ಮ ಇಂಗೆನ್ ಜೆ ನಫ್ಸಾನಿ ಬಲ್ತಕಮ ಹೇದುನ್ ತೆರಿ ಕ ಕುಡ ವಿಜ್ಜ ಆಣಿ ಕೀನೆ ಕಮ ದಿಮಾವ ದಾನ ಮಸಲ್ತೆ ಹಿ ಕೊಬಾಕ ಮೀ ಅಲ್ಮ ವಿಸ್ತಾನ್ ಜೆ ಕಮ ದೆತ
0: ಆ ದೆ ಪಿಎಸ್ ಎಮ್ ನನ್ನೊಟ್ ಕೊಲ್ಲವ ಫೋನ್ ಗುಳುವಾಣಿ ತಿನೆ ತಿರೆಂ ಹತರೆ ಸುಮಿನ್ ಹೈ ಸುಮಿನ್ ಹಮಿನ ಬಡ ದೆ ಲವೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರಬಾಣಿ ಸಮ ಪಿಎಸ್ ಎಮ್ ಎ ಮೆದುರ್ ಕೊತ್ತಿ ಫ್ಲೂಂ ಗೆ ತಿರೆ ಮಿಹಾರ್ ಗಿನ ಬೇ ಫ್ಲೂಂ ಪಿಎಸ್ ಎಮ್ ಎ ಬೇನು ಕುರಬಾಣಕ ಮಲ್ಗಮ ಗಬೂ ಕುರೆನ್ ದೆತ
1: ಬರ ಫಸೆ ವಾಣಿ ಗತ ಎಮ್ ಫಸೆ ಹ ಅಡೋ ಹಾಲ್ ದವೇನ ವಿಸ್ ಎಮ್ ಫಸೆ ಹ ನನ್ನೊಟ್ ಕೊಲ್ಲದವೇನ ಸ್ಕ್ಯಾಲ್ ಫಾಲ್ ಕುರೆ ಎಮ್ ಫಸೆ ಹ ವಾಣಿ ಪಿಎಸ್ ಎಮ್
0: ಲವೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರಬೇನಿ ಹಮೇಕನ್ ಪಿಎಸ್ ಎಮ್ ಎ ಗೆತ ಹೆಗ್ರೆ ಫನ್ಸಾ ಸಿಗು ಮಹಮೇ ತಿ ಬೆಫುನ ಲವೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಕುರಬೇನಿ
2: IKEA presents
3: Bajjur Hinne
4: Dehas Timwanaharu MA doctor ka optometrist ka hiwaagi kamaayku masakkatu ga harakya teriwane kuda team kaayku peshimi daturaki rajyega lolu ke farwa for ko dinmu ge daairaya ingilabi padal takhe genu vidature ಲೊಲು ಫರ್ವಾದಿನ್ ದಾಯರಾಯಿ ಮೀ ಗೌಮುಗೆ ಎಮ್ಮೆ ಗಿನ ಕಸ್ಟಮರು ಇಖ್ತಿಯಾರ್ ಕುರ ಎಮ್ಮೆ ಮಕ್ಬೂಲ್ ನಮಕ ಆಯ್ಕೆಯ ಮಿಹಾರ್ ಮಿವನಿ ವೆಫಾ

මෙහාර් ගඩින් හැඳන තින් අගඩි 30 මිනිට් අඩු සවුන් කැත්තිය ගෙන්දවනි දිවහිරාජය ගඩු

0: ගඩින් මෙන්දුරු කුරි 11 ගඩි 15 මිනිට් මී දිවෙහි රාජ්‍යයේ ගඩු
1: මී අටාරහරම් මතයේ උමුරු ප්‍රය خاص කුරේපාවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා අටාරහරම් දශක කුඩකු දෙන්න නොගලේ අඩා වාහකුරුන් 100 ගෙන් වේ
2: හප්තාගේ වාහක
3: Assalamu alaikum. Reet Vahakitauge, Sinsla, Haptaag Vahakayaku, Mihaptaag Ismi Baddan Kulli, Alguna Shat Nasim. Mihaptaag Mi Ginesteni, Miharus Ginestamda Vahaka Leeshan, Mi Alfaila, Yashpa Abdul Ghani Hadiya Kuravafa Vahake. Mi Vahake Vis Tibetfulunga Hittaka, Ufavarika Mahamajam Ginestamene Kama Ummidpura. Mihaptaag Isvahakushala Deni, Mariamat Fadnan. Mihaptaag Isvahakushala Deni, Mariamat Fadnan.

මේ ගැනස්තිරින් හප්තාගවාහක මිසිල්ස්ලාග මිහාරුස් ගෙනස්තමදාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල්ගනී හදියා කුරවාෆා වාහකේ මේ හප්තාගස් වාහකෝ ශේලි මරියම් මාත්ෆා අදනන්.

ඔහු මිතකද හරාම් කුරෙව්විකමන් හෙකිවාන හෙකින් තියබෑ මීහුන් ගෙන්නාශෙ. දෙං එවුරෙන් හෙකිදින් නමවෙස් කලේගෆානු එවුරෙන්න්නා එකුගා හෙකිව වඩා නුගන්නවාශෙ. අදි එවුරෙන්ගේ වෙරි රස්කලාන්ගේ ශරීකු කුරා හාල් තිමන් රස්කලාන්ගේ ආයත්ත දෝකෝ ආහර දුවහන් ඊමානවා මීහුන් හිං එදේ ගොච්චක කලේගෆානු තබාවේ වඩා නුගන්නවාශේ.

0: කීරිතෙ කොරුවානකී එම්මෙ මතිවිරිෆුයි
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාවාලෙද්දී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගේ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහුගේ දිහකට තිරිහුන් අදී හොනිර දොහුගේ මෙන්දරු එකෙච්චහායර
0: හමේකනි දිවේ රාජ්‍යේ ගඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා
2: ඉරිතියේ මති වේරි පොතේ ෆාගති මගායි හිතායතේ
0: දුනියවි තිරිඋළුම්ගේ උෆාවරිකමා සුවර්ගයේගේ මතිවෙරි නිර්මත වාසිල්වුමා
3: සාලිහුන්ගේ පකිචා
0: අලුකම්ගේ රීති ආදතකා අඛලාවගේ මතිවෙරි සිෆත ලිපිගතම
3: සාලිහුන්ගේ පකිචා
0: මා රසූලාගේ සුන්නත්ගේ මච්චා ඉමාමු නවවේ රහමහුල්ලාහ් ලියුබාෆාවා රියාලු සෝලිහින් මිෆුතුගේ බාබතකුගේ ශරහයින්
4: හෙඳුනු දජ්ජාන්දුගේ වාහකියාද වේකම් හවීර විර සෙබෙබ්බේ කඳුන එකමුගේ බිරවරිකම් සිකුණ්ඩියන් ඒ නෙගිෆාවා තසවුරු ෆිලා නුදාක නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එංගිවඩගෙන් සුවල් කරන තිබේ කඳුන් කිහිනෙත්තෝ
0: අලුකම්ගේ ආදතකා අගීදායා රීති අඛලාවගේ මතිවෙරි ಅಗುಹುರಿ ಎತ ಫಿಲಾವಳತಕೆ
5: ಇಸ್ಲಾಂ ದೀನುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ವರಬ್ ಬೊಡ ಮೇ ಬಾರ್ ವಳವಣಿ ಅಲ್ಲಾಹಂ ಎಕಣೆ ಅಳುಕಂ ಕುರುಮಾ ಶಿರುಕು ನುಕುರುಮಂ ಅಂಗವಫ ದೆಮ್ ಮಿ ಅಂಗವಣಿ ಎಮ್ಮೆಹಾ ಮೇ ಸಕುಂ ಎಬ್ಬಾವಂತ ಬೈಗೆ ಗೊತು ಗವುಮ
0: ಆದಿತ ದುಹ ಬುಧ ದುಹುಗೆ ಮಿಂದುರು ದೇಚ ಹಾಯರು ರಿಪೀಟ್ ಹೋಮ ಅದಿ ಬುರಾಸತಿ ದುಹುಗೆ ಹಿಂದುನು ಅಗ್ಗಡಿ ತಿರಿಹು ಅದಿ ಅಂಗಾರ ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ದಿಹಗಡಿ ತಿರಿಹು
6: ಎಮ್ಮೆ ಸೀದಾವೆಗೆಂಬ ತೆದು ಮಗುಗ ಸಾಬೀತುವೆ ಹುರುಮ
0: ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಅಗೀದ ವರುಗದ ಕುರುಮ
6: ದೆದುನಿಯೇಗೆ ಹಳಯಾಯ್ ಬಾಜ್ಜವೆರಿ ಕುರುಮ
0: ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಕಂಕಮಾ ಗುಳೇಗೊತು ದೀನಿಯ ಇಲ್ಮ್ವೆರಿನ್ನ ಸುವಾ ಗುರವ್ವ

0: ගානෝනා ගවැත්තක හොරමෙතරකොන් හිතංජෙහිනි කීවේ
1: ගානුන්තකා ගවැල්තක අහුළුවෙරිවේ හේලුන් තෙරවුමකී කොම්බෙ ෆරුදෙගෙවෙස් අමිල්ල රක්කා තෙරිකමශා මුළි මුජ්තමාවගේ හමජෙහුමා නොහන් බේනු තෙරිකමේ
2: ගානුනා ගවැත්තකා ගුලේ ගොතුන් තියබේ ෆුළුම් බේනුම් වාසුවාල්තක ජවාබ් ගෙනස් තිනුමා දිවි රාජ්‍ය ගඩුන් ගෙනස් තෙනි
0: තරහ
2: කොම්මෙ හොන් හිරු දුවෙ ගෙරේ ගඩු නුවේ ජහයරු ස්ටුඩියෝ එම් වගුතු
0: එං හා 741 කිලෝහර්ට්ස් මීඩියම් වේව් අදී 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
2: हमें कनी दिव्य राज्य करूं।

0: දියහම නිකුලිය මසේ කුරාවාහකයා දෙෙන් බයිකාල මවලුමත්නු දේවාහකයා මි කාල අටතක ඒ ඒ ගහරතක ෆෝන් වුණේ නිකුල හතර ටෙස්ටු කරවා ද ඊරාණ හියෙන් නුවේ අසක හුටස් එක හාම කරණය අද ටෙස්ට කරන ම ටෙස්ට කර හ ත හ ර ගත් ිම ඩිග සි බොම ගො ගර න ටෙස්ට කර ම ටෙස්ට කර හොර ඉලෙක්ටෝනික්කෝ එවර යනෙ වසිරත්ත මෙහත් මා තරගි කො ෙබොරි ඒ අයි බේන කොග මිස් මෙයාර් ටෙස්ටුගේ වාකි බොමග බාර වෙලිතාන එ වර බොරි තරගගේ කොෆ අද නොවෙස් එකකි සොෆ්ටේ අත බේනු කොග මිස් මෙයාර් එබ බෙලි ඒ අජුම එවිම ඊරාණු අවුන් මිදෙන්නෙවිහෙන් එබ බොනේ ඊරාණු තිමන්නමෙන්ගේ මච්චක් කුරියෙන් එරික කුරි හෝදියක නුදේනමි අම එ වර එබුණේ මේ හඟුරාවා ඊරාණු මච්චන් ඇමරිකා කාමයා බිමක නුදේනම බේනුම් කුරි හතියාරකුන් හතියාර බේනු කුරාණමේ වාගේකි ඊරානා දෙකොළ කොම්ම හතියාර බේනු කුරියස් ඒක රද්දුග හමලා දේන එහේ මිෆම් වරේ පුරේන මස්සු දෙන වාදකවා එම්පීටි ගේ බේනු මෙන් එක්කම වාදකවා හෝරි එම්පීටි නුකුණ ජීජ නුකුණානකම විස් බුණ හොබේ ඒ නිකුල ෆෙතුරු මනා කරම වාහද එම මිහුරි හතක කන්තසා එක්ක මස්ර හොමින් හෝනු ඔව්වා ඇමරිකා රයිස් විදාල ෆවේ මිදෙන්නේ එම් මේ සිල්ඩු තන බොංගලන වාකස් නේද එහෙන් මේ හුරිහකම් කා එක්ක මස්ර හොනේ ෆෝවා කුල්ලියක ට්‍රම්ප් මි දතුරු කුරුකොල්ලවා වඩාතුමා ඇමරිකාගේ මස් මි යන්නේ ඛාර්ජියාගේ ඇමරිකාගේ රැයතුන් නම් ඉන්සාර් දිනුමා මේ හුරිහකම් කා එක්ක මි මෙවහතන් අඩු එක මෙවරෙන්
1: ජවාදදී මිහාර්ගේ මේ හාලත් ගදෙන් අමි ඊරාන වරුගද හමලාතකේ එදිනුමා ගොලේ ගොතන් මශවරා කුරමටක ගල්ෆ් කේ අරබි මි ගෞම්තෝගේ ස්වරින්න අංගාරදෝ ට්‍රම්ප් බදල් කර වාණිකම මි මෞලමාතේ බලිබෙ දෙන් මි කිහවරගේ හකිගතෙන් එකලවේ කමෙතෝමි
0: ආද මි සවුන් දෙන්න මම ඉදෙක්ක වාකයා හම ගුලිෆවා කමෙන් තිය දෙන්න මිද විදාරුයස් මිහාර මි අලිෆ්තාරගේ ජෙනරල් ඇසම්බලිගේ සෙෂන් තමි ෆෙෂේනි නියත මි යන්න අප්තක් ෆෙෂේනි ෆෙෂේරුග මි සෙෂන් තහුගේ තෙරිය මේ තගුරීර් දිනුමා මි සෙෂන් තවග තගුරීර් දිනුම ගල්ෆෝක බයකෝම්තෝග වෙරින් එබ වඩාන්නවා බයකෝම්තෝග වෙරින් අනෙ බැකෝම්තෝ හාර්ජෝ සීරු අනෙ බැකෝම්තෝගේ වලිය ලහ නොනියා එමේ දෙවනෙන් ගන්න එමේ ස්මිහා වඩාන්නවා අයරුග ට්‍රම්ප් බේනු ෆොලවාකම වනි ඊරානු වස්සලයාගම බේෆුනම් මශරා කරවා දැන් ගොඩාන්නවා මේ හගුරාමයාගේ ගෙතරේක තාචිෆවා ගෞම්තකේ ගල්ෆෝ ගෞම්තයකි ගල් ගොන්තව මරිකා බේස්ත හරීම ඉරානුගේ බේස්තක හමලාදී ෙබූරි හම තකුරාරකෝ අනකොල වාගත හුරම කන බන්දු කරීම එම බොඩ ගෙල්ලුන්ි බේ කියම ගල් ගොන්ත එම ඊරානා ඇමරිකා දෙතිරේග මිහිග හඟුරාමයාග නොසීදාකෝ වෙස් අද සීදාකෝ වෙස් ගෙල්ලුන් ලිබේ එම බොඩු එෆරාතක ගල්ෆෝ ගොන්ත අද ඒගිතුරු ඉරාග ගේද අද උරුදුන සිබෙන ඒ උරුදුන් වෙස් ඊරානු හමලාදේ ඒ උදුන් ගවා ඇමරිකාගේ බේස්තක දෙ ගත පාකරේ මි ගෞම්තෝක බේස්තන් හදාගෙන ඇමරිකා තිය ඊරණ දිමාකරක් එම ඊරාණ විබුරණී මි ගෞම්තෝගේ බිම් බේනු කොක්ගෙන් නේ ඊරාණ හමලාදී හොරීස් එම ඊරාණකුන් පාහක නොජිහෙනමේ අධිවෙස් හමලාදයක අදේගේ ඉතුරුන් ඇමරිකා දෙෙන් ඉතුරන් එතන් තෑ හරු කුරිය කුස්නු දයනේ මෙයාර පෑහරක පුර තනක හුරිය ගුලි හලා කොල්ලා ඒකත බේනුකෝගේ ඉරාන දෙන් හමලාන දේවර කොල්ලා ුන්නා ඉරාන දක්කාවාග තෙදුකක් බොරි ෆොටෝතක අදතන් බිලි බෙලුන්න අධමරිකා හොද මරිකා ජාස සිරි පොට්තකු මරිකා හමක හමකරතකු බ ගි ඒ තෙදෙක් ඇත හදාකුල් ලක හොරි අද බෝරම ඒ නුලා හම රංගලන් හෝදාපුර ෆොටෝතකු හම සාබිත ොටෝතකුන් සබරි හමයි හම බයිතන්තන් හම හරහම එක්ක බිම හම කොල්ලා හම මොලි සුන්නාහත කොල්ලා අද මරිකාගේ මී සෙන්ටර් කමාන්ඩ්ග මෙයා මර්කස් මෙහුණනි බහරේන්ග බහරේන් ගුණ මර්කස් දුකොල්ලා දුකොල්ලා ඇමරිකාග මෙයා ශිෆ්ට් කොෆ්ෆි දිගෝ ගාශියා ගොන්න තරක ඒ සෙන්ටර් කමාන්ඩ්ගේ මේ කන්තත්තවවා ලොජිස්ටික් බේනුම ආදනුවස් කන්තත්තක මර්කස් එක්ගතු එම ඊරානුක හමලාත කාමයා පොරබ්බුණ දෙ මියයා එක්කොම් මි ගල්ෆු ගොම්තෝග වෙරින බද්දල් කරන්නේ හබර තබ්බුණාගොතුන් තහලීල් තබ්බුණාගොතුන් අදිගතු රිපෝට් තබ්බුණාගොතුන් වෙස් ඊරාන්ගේ මස්සල වාකකි ඊරානුන් එක්ගොතක දුලෙන්නු දේ ඉරාන වරබඩ ශරතක බොහශාලා මේ අනේ දෙන් ඇමරිකා වාහදක් ඒ වාහගතක ඇමරිකා වාහදක් කොම්ම ෆාරක ඉරාන ලිබෙන ලැඬු එබ්බසු මහාස එකම වලන් නුකරේ වාහදක් හඩාපයි බොංග විබාලා එම මිකල් ගොමක වාහදක් මරන් උද ගුවා එම ඉරාන රයිතුන් විශ් නේද මිහාර ඇමරිකා වාහදක් ඒ ඇමරිකා වාහදක් දූ දේකන් දක්කාව මිහදනි ෆහතුම් මිහ ජහනි වලි

0: ගොතුන් දෙමෙ වර සාෆිජ් කන්න ෙත්තු ඇමරිකාය බෝලේ මෙදන් ඒරන නිකලිය මරකස් එම සිදු මරකස ස්තන හමලා දේම සන හමලා දීම කියෙස් ඒක ඇමරිකා කසය කමෙන්න්නු අද හමලා දීගන් එතන ගෙල්ලුන් දිබමක ගානක මුස්ථහිල් කමින් ඒ ඇමරිකාග එතන ගෙල්ලුන් දෙවරු බොමෙන්නේ එතන ඒ එතන්ත හුරිකමවනි ගානක හතස්තෙක් මීටර් දවිස්ත තිින්ස්තෙක් මීටර් රකන් අඩීග ඇමරිකාග මිහුරි එම භාර්ගද බොමකක් වෙස් ගාගනක සාලිස් තිරිස් වරක මීටර් හලා කොල් දෙවරු ගෙච්චි ෆුණු ගෙච්චි ඒගේ ඒගේ හතර ෆස්කුණ බාරු ෆුණුග මිහුරි මිතන්ත අනෙක් ග්‍රනයිට් පරබත්ත ඇයි ග්‍රනයිට්ගේ ෆොල ෆෝඩු හදාාපා බොන් එයා පසයක් කොනේ මී ගෙල්ලුන් දෙවරක අඩියක නොදානේ අද ඒවරු ගෙච්චි සෙවෙස්නෙන් ඇමරිකායක් එතන්ත ෆෝඩ වාදේ නහු බයිතන්ත ෆෝඩ ආදාාපය බූරි එක මරුන් මිදන්නවා ජබල් ෆස්සුගේ අඩියක මිහුරි තන්තන කියේ කිය එහෙම ෆෝ ඇමරිකාය මිහාරහුරි හතියාරු අද නියකුලි හතියාරු ෆෝඩ වාන දෙවෙන කමවන්නේ එතන්ත ආදාය හතියාරු එහෙම ඒවරුගේ මී හාලතෙක වා කරුණු මී දක්කනි නේද එහෙම මී හුරිහා උදාස්තකා මී හුරිහා මී නුරක්කාතකෙක් ඔයින් ඉරුගා මී මෙදුවරියෙක්ගේ බා අදා කරා ෆරාත කොහොම මෙදෙනි කෙඳි නේලි මිකන් කොම්මස් කොලෙගි ජස්සානේ ගොතෙන් හෝදමු ඒගොතුන් පාකිස්තාන ගතරා අදි ඔමානු සම කෙඳි නේලි වාසය කරමු ගෙන්දි අලෝන් මෙන්නම් සාකන් හගොරාමා කවර්ත අන්න කොම්මේ ෆාරකු එවාහක තන උදෙක්කී දානේ එකම මෙදුවරින්ගේ මසක්ක සුට්ටුව කන්නාදී මී එම කොඩෙන් ඊයේ වෙස් ගේත පාකිස්තාන මසු දෙරි කොඩා එන්නේ ඊරාන අදේ කුරින් ඊරාන ખાර්ජි වසිර පාකිස්තානුගේ ආමි චීෆා ෆෝන් මෂරා කුරේවි ආදි මීගේ තරේ තුර්කිය සව මසේ කුරේ හව මීගේ ති කොම්මස් කොත කුම් මී ආනේ මී හෝණු ගඬ කොඩ කුරේවේත ආදි ඒ ගීතුරු මේ ට්‍රම්ප් අනේ කයිතුර හමලා ෆරහා ෆාන තීකන් හුට්ටුව දැන් මිහුරියකම කා එක්කන් ඊරාන වෙස් ප්‍රෙෂර් තක් නේ වාදි දැන් වහන් ඇට්ලීස්ට් වාකේ කී ඇමරිකා ආලුම් වාහ දක්ක ෆානතෝ ඊරාන් බෙරමින් නෝ වාහ දක්කාක මේ ආරම් ඒ රයිතුම් බෙරමින් නෝ එකන් කුරාක එක කුරන් ඔලේ මිහුන රයිතුම් කුරාත ඉන්සාරේ වාදි ඇමරිකා වාහ නොදක්කාශි ඇමරිකා කී වාහ දක්කාර ගෝමෙන් නෝනේ එවර රෝග් ස්ටේට් එක ඇමරිකා එක ඇමරිකා එක මකර හදා බයික වාහ දක්කම් ෆඩා වණද්දු ෆහතුම් වලි ජාහනේ ඒගොතන් ඇමරිකා කන්ත කොෆෝරි මේ කුරින් වෙස්සම දෙපාරක් වාහ දක්ක දක්කා ඔව්වා එවස් හගුම් කව කන දාම කුල්ලියක බොංගලාතු ෆිෂ මොලාද ඊරාන ඉස්වරින් ශහීද කොල්ලා මික කන්ත තක් පුරා මිෆහරස් වලනේ එහෙන් හදම වෙන්නේ හමලා දෙන් රෙඩි වෙෆකම වේදානේ වාහ දක්කෙන් ගොරණි වාහ දක්ක දණි වලක වාහ දක්ක වහද වෙ සමලා දීපානේ ඒ වහදස් මරාද ෆානේ අනක ඒ බ අඩුවේ ඊරාන ඉස්වරින් ශහීද කොල්ලන් අනෙක් කාස ඇමරිකා මිහාරති වෙරින් ශහීද කොල්ලන් මාසේ කුරකම වෙස් එම ඒවර්ග නොරකාතර ගවමෙන් ඇමරිකා කි මිහාර එක් ගොතුම් බලෙන් යහම දුනියෙ ඇමරිකා කි නියුක්ලියර් බොම් එක් කාල ගවමෙන් නේද නියුක්ලියර් බොම් ඔයෆ අදි එහා නොරකාතර වෙරිය කුරෙෆ සයිනිස්ටුම් කොන්ට්‍රෝල් කරා ගවමෙන් ගොතු ගොතීම ඇමරිකා කි දුනියෙ සලාමතන් එම් බඩ නොරකා ගොතු ග හම හුරියා ෆරාත් කොන්ස් දෙකි දුනියෙ කන්ත තැතර හුරියා ෆරාත් කොන්ස් ජර්ෂියාස් දෙකේ ගොතු ග ඇමරිකා කි මිහාර හම වර නොරකාතර ගවමෙන් එහෙන් වීම මි මිදෙන්නේවි එක මෙදුවේක බාධා කරා ෆරාත්ක ඉංගේ මේ හගීගත එහෙම එමිහුන් හම මසකරනේ මීග කොම්මස් කොතකුම් මීග සලාම වේන කොම්මස් මසකතේ කුරවේතෝ එගොතුන් ඊරාන වාහ දක්කාගෙන් ඊරානුගේ ෂරත කුඩ කුරවේතෝ දෙක්ක වාහ කාමස් ඊරාන මෙවනේ හැෂ ෂරත කුඩ කණ්ඩාලා ඒ ෂරත එකි එම් ෆරතමස් දායිමි කො හමලාත හුට්ටා නේද දායිමි කො හමලාත හුට්ටාද ඒගේ ඉතුරු ලුබ්නානත් දේ හමලාත ඉස්රායිල් ලුබ්නානත් දේ හමලාත හුට්ටාද හොලංගොස් සීරියා ගజ్జా දේ හමලාත හුට්ටාද ඉස්රායිල් නේද දැන් ඊරානුගේ බන්දරතක ඇමරිකා ආලාපා හෙසෝරු ෆියවෘත නැත්තාද ඊරානුගේ තෙලාද කරන ආලාපා දතිකුණු ෆියවෘත වාද ඊරානුගේ මේ ෆාස ඇමරිකා හිෆාට්ටා ෆරි ෆාස දූකොල්ලු ඊරානුන් විෆාර කොග්ගෙන් තන්තන හොදා ෆරි මුදා ඇමරිකා වෝට් එක ගෞතක ප්‍රෙෂර් කොග්ගෙන් ඊරාන දිනු දි හිෆාට්ටා ඊරානුගේ එත මිලියන් තෙලෙක් වික්කාව ඊරාන දැක්කන් ජීවේ ෆාස ඇමරිකා බෙරුණු දක්කා වෝට් එම මිහා අනියාවර ගෞමෙන් ඇමරිකායික නුවදිය මිලියන් මීන් ඔලේ ගෞමෙ ගරයියතුන් එක්කන් ඕනේ මේ අන බණජස්සල් නේද එම එවර නොරකාතර ගෞමෙ කවා කරුණු මේ දක්කන එලොකා මුස්තබ නොරකා ගෞමෙන් ඇමරිකායික මිහාර කොම්බවතකස් කොෆා එහවර නියුක්ලියාය බොරි එකාල නොරකා ගෞමෙන් ග නියුක්ලියා හුරුම කිසේ හබිර වෙරි කමෙන්ස් එනොස් එමිහුන් එරි නියුක්ලියා හදාවත් දුනේ ලම්බිය නොරකාතර ඇතියරවද අද මිහාර එමුනේ ෆසාගස මුට්ට ඇතියර ෆත් අනේ රක්කකු නොනි නොනි ෆාසය ෆොනුවා එහෙම විම ඊරාන මෙ බුණනි දෙන් වාහ දෙක්කස් දක්කානි හුරිහා ෂරතයි කි ඊරන් බේනවාටක වත් ඇමරිකායි බස්වාකම වන්නේ ඒක තිරේ මෙදන්නේ වෙහින් හුරිහා හගරාමතක හුට්ටාද දායිමක හමලාත දැන් එව්ව සමදාන දෙන කමගේ යගින්කන් දිනු ඊරානුගේ මේ මේ අනේ හුරිහා මුදලකා ෆ්‍රීස්කෝ හුරිහාච්ච දූකොල්ලො හිසෝරු ෆියෝල්ත දූකොල්ලො එංගොස් මිකා හුරිහා කම කුරීමේ දැන් මිසරුත්ත එහාර මෙවනි අනේ ගතර මෙදිරුක ඇමරිකා අංගා ඇමරිකා හිසාව ගෙංගොස් ඒක මිසරුත්ත ඇමරිකා බෝධමන කප්ප නුවෙලෙවි ඒ කීවෙගෙන ඒ මීගෙනෙන් එව්ස්කොත ඇමරිකා ෆයෝ අනේ විස්කමි ඒ ඊරානගේ එක ඊරාන ශරත් කණ එලියසෙගොත ඊරාන බේනොමනි ට්‍රම්ප් වෙරික වට්ටාද නෝනියා එනේකි ඇමරිකාගේ නම් මේ හොන්න වෙරියක වන් ඒ කුරියෙන් ඉන්තිඛාබු ගේ නෑ කොංග්‍රස් නොදිබිජියා එන හොන්න නම් මේ හොන්න වෙරියක විස්පාරේ නෝන ඒත ඒ කොංග්‍රස් හාසක කොංග්‍රස්ගේ දෙගේගේ අගලබියත බොඩෝ අගලබියතෙන් ඉදකොඩ දිබිජියා ට්‍රම්ප් ඉම්පීරස් කොෆාන මගාම්ස් දුර කොෆාන අදි මගාම් දුරු නුකුරි නමස් ඇමරිකාගේ ආම කමෙන් නෝ ඒකි ඒත වර නාදිරු කමෙන් ඒ එහෙන් නමුස් ට්‍රම්ප් හොටාලා එවසි සෙන්ඩකු ෆාහෙන්නුවන් එමි ජ ට්‍රම්ප් හුන්නානි එක අනේ බාරනේ වෙරිය ගොතු නේද වස්නුයිකේ ඔඩියෙගේ දිරුබකොල ගොහුරුමකේ ගොවර එමෙ එක ආධාරතක ට්‍රම්ප් වට්ටාදන් ඊරාන මසේ කුරණි ඒ ඒ උම්මිද වර බොඩන් ගෙවයි ඒ වාගත කි දුවේ දුහාක ට්‍රම්ප් මෙහදනේ ගෝස් ඒ ගෝස් තක සෝබුන් ඇමරිකාගේ තෙරේග අන්තත්ත මෙදනි රයිතු රුලියන්න ගොත කොම්මෙ දුව එමෙ උරියකම කායක්කො මුස්තක්බල් වති වර බණකො අදි හැම ඒගොත මෙදෙන්නවයි ඇමරිකාගේ මී යන්නේ මී ට්‍රම්ප් දෙන් කරවවා නොකරවන කම විශ්නේගේ දු අවරාම හැමලා දේවාහක වුණා නැද්ද සුලහග වාහදක් කරන උරාච්චකයි කොන් ඉරාන් ස්පේන් වැනි හැම ධම්මාලා මීති හැම ට්‍රම්ප් මීග හොඳගුවා වාර අපි කන්ත දිගු ධම්මාල
1: සවාදවර බඩ ශුක්‍රියන් යත හිසකලි මාලුමත මෙදග දොනිය කලිගේ ප්‍රෝග්‍රෑම් ක අමි බලාලි ඇමරිකා යායකු මෂවරා තන් අලුම් ෆෙෂුමන් ඉරානුන් ෂරුතු තකෙන් හොෂෙලුන් මේ මාලුවා මොහිම මාලුමත් කෙලෙබුන් කම් ගොම්හිත් කවක් වෙලා නම් අස්සලාමු අලයිකුම්

සයිහන් සෑන්ක සුහද සවාත් මේ කොට ජස ත බාරජ ආද නසියම් දිිාක බැකො පාත රිතර කීපර කීපර ඩේරකන කොට කොල කෙවෝ බොලක ගෙල තිති කර දිස් මෙතව කෑර ෙනික් වරතු බල කරදි සංස කල් බේරු එහෙන් කොන්තරක සනාසන කොට කොතන් පාතු කොට දිිැන් කොර යුසුව එන කර ුණවාද බොලද දැනිකර බේර සබිස් නම්බර් ගඩියන් කර ෆනවා අලි බෝලත් ඒ බේර දනිකාර වට රීති බෝල ොනවා දනමස් කෝද මාසුන බේර දිය තිරිස්මට් කොල තිරිස්මට් කොල තිරිස්මට ෘත මහාපුන් කොල ංගර දෙටීම් කර විස්ත්‍රීමක දන නුජේ විද ගෑන තිරිස්මට බදයාගේ ෆුල්සතු දීපනේ දිදුව එනමස් විස්පුර ස්මාද ෘසතක ලිමෙන් දියර බර නාල හුස් ෘසතේ දිදුව ලිබන දිදදු ටීමගේ කුන්තරෙන් කර ෆනවාද බෝල කීපර් මේක ජෙපනු කුති විස්පුර ස්පෝර්ස් කොල විස්පුර ස්පෝර්ස් කොල බාද හාදි දිද්දු බද්වන්න කරණි අද අලමන බුරු ස්පෝර්ට්ස් ක්ලබ් දන්නවාද නේ ඔලමක බුරු ස්පෝර්ට්ස් ක්ලබ්ස් මීම් වාද වාද කුර ఆది විස්පුරු සෙබ වාද කුර වර එක්ග දෙනම් වී මලගොඩ ආම ගොතෙග්ග මෙදී මුබාර්තක බුරු ස්පෝර්ට්ස් ක්ලබ් ගෙන අලමන කොමිටි දිනුග දිමය පුරි එමෙචත එනමස් බුරු ස්පෝර්ට්ස් ක්ලබ්ස් මීම් වාද වාද කුර ఆది විස්පුරු එනමස් මෙරේ මෙ කුලනි ප්‍රථමහාම 30 මිනිට් ප්ලේෆ ද ටීම් කෝ විශ්චිම කළා ජො ක්‍රොම්තරෙන් බිස්පුර ක්‍රොම්තරෙන් බෝල ෆැංගස් ඒ රෙබර් නුකුම දා කුර ෆනෝවා මාසේ කෝ හාෆ් ක මිදාස අප් ජේලා බෑ කෝ ෆහත ෆ්‍රයිඩේ ඒ දක ෆ්‍රයිඩේ වර්ස් ෆහත අනෝර් කොන්ටෝ කෝ දා කුරින් හාෆ් ක මිදාස අප් ටිමෝති එතන ටීම් කැප්ටන් සිදාන් සිදා කුර ෆනෝවා බුද්දේ ෆසුහා දරණි ඒ වගේ ෆහත බෝල ඇතලාටි දිදු කොන්ට ඇත බෑ කෝ ෆහත කීපර් කීපර් කුරිය දිදු ටීම් ගේ හනම්බර් කෙවෝ කුරෙෆනවා අද බෝල පහතු පාතුන් අන්වර් බොදුම් කුරෙෆනවා අප දිදදුකගේ ෆෙඩික්ස් බෝල අත්ල අත්ල තග පාත ජෙල මෙද හොස්ක තීතය කර බිස්පුර හාත සංස කතර කර කුතිර දින කොට කොල කර එතන යුස යුස කොට කොල ාරිමති කොට දිීන පාතු යුස යුස රතු බල කර වීනම්බර සනාන්සිර් සනානු අශ්වාගයි සනාවකි දිහනම්බර් අශ්වා බොල ඳම්තර කාර දිය බිස්පුර කුන්තර කර කුෂාගුලු ලි ෙජ්ජෝ දිදුව දිදු ටීමම් කුර ෆනවා දන්දන හනම්බර එම් පාත කුල කෙවෝ තිරිස් දෙමිනට් කුල ෆුරත මහාපු තිරිස් දෙමිනට් කුල ෆෙන්ීරෝ දෙටම් කර විිෂ්ටම කර ලන නුජ ලි ෙජ්ජෝ කර ෆනවාද ගොස් ක හා ද ිස්පුර හ තර ේර ත කො ෑර කර නවාද ීමමති රාත කර නවාදර හර දදුගේ හතර කොන්තර ති ස් කොන්තර ැති ිස්පුර ඒ තෙර කොම කොන්තර ෑර ිස්පුර කොන්තර මට කොල්ලග ඒර නොමති කාල ගොතක මැතිබි මට කොල්ලෑග කර ෆනවාද තිරයක ෆොට දුරුග බෝලය දෙකුන් තෙර මට කොල්ල ිස්පුර කර නවාද ෝල තර හ ිස්පුර කොන්ත බොදු කර නවා ො ැක හත ේර දිදු ටීම්ගේ කුන්තරිය බොල වන්න මසය කර දිදුගේ තවමින් බොල වන්න මසය කර කර දිය බිස්පුර කොන්ත දිිාක ාරිමති බොල බේර පො එල්මක දිදු ටීම්ගේ ඒගානම් බොර සිිාහ එදන කරිය කොන්තරගෙන පහත සිිාහුව සිිාහ නටු ජෙසමටන් බාරෝ ජිාතු සයහන් දිිාක බොල බේර කොද සයහන හුදු දිිාක ාරිමති බොල බේර කො දි ේල්ද කෙවෝ අත්තක්්‍රිය ෆෙලික්ස් ෆෙලික්ස් පහතුන් කෙවෝ කොට කොල ර න ද රමති ර හ ද ම් සනසන කොට කොල රමති ේර කර තිරිති කර න නටවා වන්නන නටවා නග නග බෝල හතු කොට දිාකර ්‍රේඩ දිා ම සනසන කොට කොට නට ද ගොල ත ෙික් බද ෙලික් කොට කො රතු බද ො ේර ේර හ ාතු ද කොට ද කොට යස ොල ද ගොල බාර ඇර කොන්ද ජේ යස ඔ් බලස දිය. රංගල් රනක ෘසත දිබගේ දී දු ටීම ගෝද ජාද නමස්.

0: මෙහරු ගඩින් මෙවැනි එගාර ගඩි සවස් මිනටු හිංගාෆා කුරියම් මෙදනි ස්ක්‍රීන් මිෂෝ
1: ගෑගට කහම බාර ෙහමා හම ෂෝ කරියදදාානේ ෝ කරිය දා ඉරු බෑවරුගේ ෘරසත් අද සැබයි තින තිරෙන් හතර සුමෙන් හයි සුමෙන් හය මෙනම්බර ගුලෑගෙන් වෙ ෝග බෑවරවේ ඒක තුරම් පේසෙම් යායින් වෙ සම මිසච් කොල්ලවෙන් ෝග බෑවරවුම
0: මෙහර ස්වර බෑවරු බෑවරින් එබ ගොළමුන්දේ මෙහර බෑවරක ගොලිෆයමි වනි
1: ලියව ගොලිෆමි වනි
0: අස්ලාමලකුම්
1: ලියව කීනෙ හාලු ලියුගේ ටික්ටොක් පේජු හම ෆෙන්නන වර මීර කාච්චි තයාර කොල්ලානෙ ගොයි
0: ලියු රජේ ගඩුගේ
1: හා බලමෙ
0: ආම එහුන් තෙරියෙ දෝ මේ ලියුකි
1: ලියුකි හම වර රහමෙත් තෙරි එහුන් තෙරියෙන් හම ලියු මීරে ස්ක්‍රීන මිගෙන ෆිල්ම කි ෆිල්ම නාව මීදු මේ ෆිල්ම බෙලින්ත නාව මීදු
2: යෙස් බෙරි හනානෙ වේ බට් ಸೀದಾ ಸೀದಾ ಹನಾನ ಕಣ್ಣಾದೆ ಏಗ ಪಾಗುತ್ತೆ
0: ಮಿ ಫಿಲ್ಮ್ ಗೌಳೇನಿ ಮರಿಯಂ ನಿಶಾ ರೀಕೋ ಮೂಸ ದೆಂಗ್ ಜಮ್ ಸೀದಾ
2: ಆ ಎಸ್ ಎಸ್ ಎಸ್ ಹನಾಮೆ
1: ಹಾರು ಹನಾಮೆ ಸದಾ ನಿಹಮ ಗಾಮಿಸ್ ಮಿ ಶೋ ಕೊರಿಯ ದಾಯರುಗ ಮಿ ಫಿಲ್ಮ್ ಗೆ ಹಂದಾ ಆವೆಗೆನ್ ದಾಣೆ ದೆಂ ತಂಗೊಳ ಕುರಿ ಗೆ ಫಿಲ್ಮ್ ಬಿಮ ಬಲಾಫ ಹುಟ್ಟಸ್ ಕೊಡಕೊ ಮಿ ಹಂದಾ ನೆತಿ ಪೋರೆ ದಾಣೆ ಎ ನಮ ವಿಸ್ ಮಿರೆ ಮಿ ಶೋಯಿಂ ಹಮ ಮಿ ಫಿಲ್ಮ್ ಗೆ ಹಂದಾ ಅಂತ ಆವೆಗೆನ್ ದಾಣೆ ನಿ ಲಿಯು ಹಿಂಗ ಮಸಕತ ದಮ ದೆ ಮಸಕತೆ ಮಿಯೋತಿ ಫೋರತ ಮಸಕತ ಕಿ ಮಂಜರು ಗೆ ತೆರೆಂ ಮಿ ಫಿಲ್ಮ್ ಗೆ ಹಿಮೆನೆ ಮಂಜರೆಂ ಇವ್ವಾಲಾಣ ಇವ್ವಾಲೀಮ ದೆಂ ವಾಗುವೆ ಕೊಡಕೊ ಮಿ ಕಿಯಾ ದೆನ್ ಜೆಹೆಣಿ ಗೆ ಎ ಮಂಜರುಗ ದೆಮ್ಮಾಣಿ ಕಿಹಿನೆಕ್ಕ ದೆಂ ಒಯ್ ಮಸಕತಕಿ ಏ ಕಾಕು ಮಿ ಮಸಕತುಗ ಫಿಲ್ಮುಗ ಹಿಮೆನೆ ಲವಯಕುಂ ಇವ್ವಾಲಾಣ ಲವೆ ಕೊಡ ತಂಕೊಳೆ ಲವೆಗೆ ಇವ್ವಾಲಿ ಮ ದೆಂ ಏ ಕೊಂ ಫಣಾಣು ಕಿಯಾದಿ ಫಾವಾ ಲವೆ ಕಂ ಬೊನೆ ದೆನ್ ಜೆಹೆಣಿ
0: ದೆಂ ಫಿಲ್ಮು ಬಲಾಫು ವೆಜ್ಜಾ ಮಿ ಮಸಕ್ಕೆ ಮಿ ಹಮ ಫೇಮ್ ಮೆಟೈ ಕಾಲ್ ಮಸಕ್ಕೆ ದೆ ಮಸಕ್ಕೆ ವೆಸ್ ವರ ಫಸೆ ಹವಾಣ
1: ವರ ಫಸೆ ಹವಾಣೆ ಹಮ ಹಿಂಗಾ ಹೆ ಮಿ ಮ ಮಸಕ್ಕತ ದಮ ತಯ್ಯಾರದ್ದು ತಿಹುರಿ
2: ඒ ගුරාදුග හොන්නා එක්කලා ඔමෙ සෙන්ටරෙන් ඉන්නානේ දෝ එතන එතන් තෙරේ එතා තෙරේක මරිය නිෂා ඉන්නානේ එක්කලා එන හේ බුද්ධි ෆෙල්ල යදියාම දෙන් එතන ලාප ඉන්නනේ
1: එම හිඟ අඩවලම වාගොයි
3: බප්පා එතකම මේ බොයි ඒ මම්මයි
4: අරන් කිත පර්මුණේ පින් ඒ මම්මේ නූනේ අද මිය යස සාරෙන් දක්වා වාගේ ගබුලෙන් නුකුරානේ
1: ಕೋಬಾ ಕಿನೆ ಮಿವಿ ಲಿಯು ತಿಬುನಾ ಗೋತ ಎತನು ಮಮ್ಮ ಫೆನುನಿ ಕಣ್ಣೆಗೆ ದೋ ಐ ಕುಜಾಯ
2: ಫೆನುನಿ ಯೆ ಯಾದ ಕೈರಿಗೆ ಮಿಂದ ಕುಜಾ ಹಾದ ಅತ್ರೆ ಲಿಯು ಗೆ ನೇ ಬಯಕ
1: ಅಲಿಯಾತ
2: ಅಲಿಯಾ ದೋ
1: ಆ ಹಮ ವೇದಾಣಿ
2: ತಿ ಮಂಜೆ ಗೆ ಹೆಬು ಹುರಿ ಹಮ ಮಿ ಕುರಿ ಮಸಿ ಗೆ ಉಳೆ ಮಿ ಮಂಜೆ ಗೆ ಹೊನ್ನ ಗೋ ಎಕ್ ಗಂಡೆ ಹಮ ಎ ಗೋತ ಹಮ ಲೋಬಿ ಲೋಬಿ ಪೋ
1: ಅಲಿಯಾ ಕುರಿಂಗ್ ಉಳುನೆ ಹಮತಿ ಹಿಸಾಬು ಗೆ ಹಿಮಿಮ ಫೇನಿಫ ಹುರೆ ದಾಣೆ ಲೆಯುವ ಹಿಂಗ ದೇವಣ ಮಸಕ್ಕತ ದಮ
2: ಹಾ ಓಕೆ ಹಾ

කොම් මේ ෆතියකන් අලිවිලෙනි ආවාහකය කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකය කියා දීව කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකය එකමකු එයින් කොම් මේ වාහකයකුන් දස්කුරම් වී ආෆිලාව හාසිල් කොරම් වී ආයි බුරතේ.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: وسع كرسيه السماوات والأرض ولا يئوده حفظهما وهو العلي العظيم. صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවුන් අනිකවස් හිදාතුගමක් මේ ප්‍රෝග්‍රෑම් එක කුලිය දානම්.